0: Radio Darmstadt. Radadadada.
1: Lanka Radio, deine singerlesische Radioshow auf Radio Darmstadt. Jeden Samstag von 13 bis 15 Uhr auf 103,4. 103,4.
2: ජර්මනියෙන් මේ ගුවනට එක්වන්නේ ලංකා රේඩියෝ වැඩසටහනයි.
3: Dreisehen Uhr, Sie hören Radio Darmstadt auf 103,4 MHz, wenn Sie uns über Antennen empfangen. Oder wir haben jetzt neuerdings keine UKW-Radio mehr oder FM-Radio mehr, gibt es nur noch DAB, Digital Audio Broadcast, deswegen gibt es keine FM-Radio. Das können Sie nur DAB empfangen oder über Internet. Über Internet radiodarmstadt.de oder lankaradio@lankaradio.lk. Sie können uns empfangen nächste 2 Stunden. Radiodarmstadt.de gibt es auch einen Livestream. Ich grüße Sie in singalesischer Sprache aus Sri Lanka. Aibowan. Aibowan bedeutet, ich wünsche Ihnen ein langes Leben. Mein Name ist Ranjan Dharmaratne. Ich grüße Sie für die nächsten 2 Stunden hier bei Lanka Radio Sendung. වේලාව හරියටම දහවල් 1:05 විනාඩිය ඔබ මේ සවන් දෙන්නේ ජර්මනියේ සිට ගුණට එක්වන ලංකා රේඩියෝ සිංහල වැඩසටහනට. ඔබට පුළුවන් අපට සවන් දෙන්න DAB, you can digital audio broadcast within home. ලෝකේ කොතනක සිටියත් ඔබට පුළුවන් අපට සවන් දෙන්න lankaradio@outlook.lk. lankaradio.lk හෝ radiodarmstadt.de අපේ වෙබ් අඩවි වලින් ඔබට පුළුවන් අපට සවන් දෙන්න. සතුට සමග ජය ඉතිරෙන දවසකට ආශිර්වාදන මම රංජන් ධර්මරත්න. නැවතත් අපි හමුවන්නේ ඔබ මේ පසුගිය සතියේ හමුුණාට පසුවයි. අද අපි වැඩසටහන ගුවනට එක්වෙනවා පුරා පැය දෙකක් ලංකා රේඩියෝ සිංහල වැඩසටහන. ඔබට පුළුවන් අපට ලියන්න lankaradio@outlook.com, info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේ, info@lankaradio.lk අපේ ඊමේල් ලිපිනේට. නැත්නම් ඔබට පුළුවන් අපට අමතන්න 0615 1 8 7 0 3 0 6 1 8 7 0 3. Sie können auch uns anrufen 0615187000, unsere Hotline 0615187000. Außerdem, Sie können auch uns schreiben, info@lankaradio.lk. info@lankaradio.lk, unsere E-Mail-Adresse. Gibt es 2 Stunden lang tolle Filmmusik aus Sri Lanka, 1950er-jährige Filmgeschichte, tolle Musik von Sri Lanka. අද අපි ඔබට ගෙනෙන්නේ සිංහල සිනමා ඉතිහාසයේ අමතක නොවන වසරක් වන 1956 සිංහල චිත්‍රපට. ඒ දිනවල ආරම්භක අවධිය තිබුණත් සැඩසුලන් සිරියලතා පැරලෙන ඉරණම සුජාතා වැනි චිත්‍රපට රසිකයන්ගේ හදවත සොරාගත් වසරක්. අද වැඩසටහනේදී අපි 1955 ශ්‍රී ලංකාවේ සිනමා ශාලාවල පෙන්වා තිබූ සිංහල චිත්‍රපට ඒවයේ ගීත නළුලියෝසා එදා ගුවන් විදුලියෙන් ගලාගේ සංගීත මතකයන් ඔබට නැවත ගෙන එන්නයි සූදානම් වන්නේ. මේ චිත්‍රපටයේ සංගීතය සපයන්නේ ආර් මුත්තුසාම. ඉතාමත් ජනප්‍රිය වුණු චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ගීත 12ක් ඇතුළත් වෙනවා. අපි අද රසික හදවතට අතිකාරම් කරන ගීතයක් අරගෙන එනවා. ලංකා සංගීතයේ රත්නයක් කියලා කියන්න පුළුවන් ලතා වල්පොලගේ අමරණීය හඬත් මාතලන්ගේ විශේෂ රිද්මයත් එකතු වෙන මේ ගීතය දොයි දොයි දොයි දොයිය පුතා. අපේ පරණ සංගීතයේ සුවඳ, සිංහල ගමේ සරල ජීවිතයේ රස හා මෞබිමේ සෙනෙහස අරගෙන එන එකක්. හිතට ගැටෙන රිද්මයත් සිනාවත් ගෙනෙන පද පෙළ ඉතාමත් අලංකාරයි. මේ ගීතය ඇසු ගමන් හිතට එනවා අපේ ගමේ මැද සේරම නටන කාලේ. සරල සතුට මේ සුන්දර ගීතය ඔබට අරගෙන එන්නේ ලංකා රේඩියෝවෙන්. Heute bringen wir Ihnen ein Lied, das den warmen traditionellen Klang Sri Lanka trägt. Doi Doi Doi Doiya Puta. Gesungen vom der legendären Lata Walpole ist ein Stück, das sofort ein Lächeln ins Herz bringt. Die Melodie ist leicht, rhythmisch und voller Lebensfreude. Lata Walpole, unverwechselbare Stimme, lässt sich uns Atmosphäre eines Sri Lankaischen Dorfes spüren. Einfache Momente, fröhliche Menschen und diese besondere Art von Musik, die Generation verbindet, ist ein Lied, das man nicht nur hört, sondern fühlt. Ein kleiner Ausflug in die Vergangenheit, voller Farbe und Wärme. Und jetzt, liebe Hörer und Hörerinnen, genießen Sie die wunderbare Stück hier bei Lanka Radio.

0: lankaradio.lk.
1: ධර්මදාස වල්පොලගේ මුල්දු හඬත් රිද්මයත් එකතුන සුන්දර ගීතයක් සිරිනි සරුසාර වීලා. හදවතට සන්සුන් සොයද්දෙන මේ ගීතයට සංගීතය සපයන්නේ ආර් මුත්තුසාමි. ගීතය ඇතුළත් වුණා මාතලන් චිත්‍රපටයට. ඇයින් සම්ටක්ස් වාමස් ලීඩ් ෆොම් ධර්මදාස වල්පොල සිරිනි සරුසාර වීලා මෙලෝඩිස් රුයි උන් ෆොල ගෙෆල් යෙට්ස් පුසී බයි ලංකා රාඩියෝ.

මීළඟටමා සූදාන් කර තිබෙන්නේ අපේ සංගීත ලෝකයේ විශේෂ ස්ථානයක් ගත් ගීතයක් ධර්මදාස වල්පොළගේ හඬට තියෙන අසම්මත හඬ පිරිසිදු සබ්දේසා ගීතයට ජීවේදන ශක්තිය උපත ලබා මේ ලෝකයේ තුළ හොඳින්ම දැනෙනවා. මේ ගීතය ඇසු විට හිතට එන්නේ වෙනමම ලෝකයක්. පරණ සිංහල චිත්‍රපටවල වර්ණ සරල හැඟීම් සහ කාලය ගෙවෙන හැටි මුත්තුසාමිගේ සංගීතය මේ ගීතයට දෙන හැඟීම අලුත්ම රසයක්. රිද්මය හුඟක් පිරිසිදු, සංගීතය හුඟක් සරල, ඒත් හදවට ළඟාවෙන ශක්තිය අතිශයින්ම විශේෂයි. ඔබට අසන්නට එන මේ ගීතය පරණ සිංහල චිත්‍රපට සංගීතයේ රසය අලුත් විදියකට මතක් කරලා දෙනවා. අපි ලංකා රේඩියෝවෙන් උපත ලබා මේ ලෝකේ ගීතයට දැන් සවන් දෙමු. Heute präsentieren wir Ihnen ein Lied, das den klassischen Filmklang Sri Lankas in eine besondere Form zurückbringt. Upatalaba Meloke, gesungen von Dharmadas Walpole und musikalisch gestaltet von R. Muthusami, trägt eine ruhige, klare Stimmung, die sofort ausfällt. Walpoles Stimme hat diese elegante Sachlichkeit, die das Lied wie eine Szene aus einem alten Film wirken lässt. Warm, ehrlich und zeitlos. Muthusami musikalische Begleitung fügt eine feine Bewegung hinzu. Nicht laut, nicht übertrieben, sondern genau richtig, um das Gefühl des Liedes zu tragen. Ein Stück, die Atmosphäre vergangener Filmzeiten wieder lebendig macht und gleichzeitig eine sanfte Ruhe senkt. Jetzt Pusi Lanka Radio. Lata Upatalaba Meloke.

Milan Gita Singhala Chitrapa Sangite Rasaya Lata Walpolge Handata Tiyana E Murdu Swirisudu Sabde Sa Gita De Jeeve Dena Hangima Sulalita Wu Kala Tula Seming Virutta Eno Me Gita Asuvita Hitata Enne Cinema Loke Mohotak Seming Galayana Sangite Nihanda Varna Lata Walpolge Handing Loke Murdulesa Virutta Vena Hangi Muthusamige Sangite Me Gita Dena Rasaya Atise Sarlai ඒත් ගීතයට ගැලපෙන අවුරින් මුරුදු රිද්මයක් සංසුන් වර්ණයක් සහ පරණ සිනමා රසය ගෙනෙන සංගීතයක්. ලතා වල්පොලගේ ගායනය මේ ගීතයට දෙන ආලෝකය හුඟක් විශේෂයි. සෙමින් සංසුන් හදවතට ළඟාවෙන හැඟීමක්. අද මේ ගීතය ඔබේ දවසට සුවඳ පිරුණු සංසුන් රසයක් ගෙනෙනවා. ලංකා රේඩියෙන් සුළලිත වූ කලා. සිහරන් නෙක්ස්ට් ලීඩ් සුළලිත වූ කලා ෆ්‍රොම් ලතා වල්පොලා.

મેલન ગીતે પનસ્પાય કાલી સિંગલ ચિત્રપટ સંગીતે સુંદર પીરનો અતિશય મનરમ ગીત લતા વલ્પોલગે હંડટ તિયને મૃદુ સુંદર પીરદુ શબ્દેસા ગીતેતેન અલંકારત્વે સંદ કોમલી તુલિંગ સેમિંગ દુર્તેનો મે ગીતે અસુવિતે હિતતેન્ને સંદ એલિયન પીરનો રાત્ય નિયંદ સંસુન સિનેમા લોકે રસબર ગીયક એકતુલા અતિમોત મુત્તુસામીગે સંગીતે મે ගීතයට දෙන රසය අතිශය සරලයි. ඒත් ගීතයට ගැලපෙනවට මුරුදු රිද්මයක් සෙමින් ගලායන වර්ණයක් සාහිද්ද නමසේ පණයි දසකගේ සංගීත රසය ගෙනෙන සබ්දයක්. තතා වල්පොලගේ ගායනය මේ ගීතයට දෙන ආලෝකය හුඟක් විශේෂයි. සෙමින් සංසුම් හදවතර ළඟාවෙන හැඟීමක්. අද මේ ගීතය ඔබ දවසට හැඟීමක්. අද මේ ගීතය ඔබේ දවසට සුවඳ පිනු සිනමා රසයක් ගෙනෙනවා. ලංකා රේඩියෝවෙන් සඳ කොමලි ගීතය. Next lead the classics of film site Sri Lanka's eine Stück aus dem Jahr 1955 Pola Ruhe und Eleganz Sanda Komali gesungen von Lata Walpole wirkt wie eine sanfte Filmszene unter Mondlicht. Walpole System trägt eine besondere Weisheit und Klarheit, die das Lied wie einem stillen Moment im Kino erscheinen lässt. Ein Lied, das Atmosphäre der alten Filmwelt wieder lebendig macht und eine warme, gefühlvolle Ruhe senkt. Jetzt für Sie bei Lanka Radio, Sanda Komali.

मिलन गीते दर्शनम से पनसपाई काले सिंगल चित्रपट संगीते मानराम सोंदक धर्मदास वालपुर के गैमरु सब्जत तथा वालपुर के मुर्दु सोंद पिरुनु हंडत एक तो ने पेम माला नेला गोता किए ने में गीते पारना सिनेमा लोके पारना सिनेमा लोके तो ओबो आरगने नो में गीते असुविते हितते इन्ने මල්වලින් පිරුණු උදෑසනක් සෙමින් ගලා යන සංගීතයේ නිහඬ වර්ණ සහ පරණ කාලේ සරල සෙනෙහස සංගීතයේ මේ ගීතයට දෙන රසය අතිශය විශේෂයි. සරල රිද්මයක් නෙවෙයි ඒක ගීතයට වර්ණයක්. සෙමින් ගලා යන ගමනක් සහ 50 දශකයේ සංගීත රසය ගෙනෙන ගීතයක්. ධර්මදාස සහ ලතා වල්පොළගේ හඬ දෙක එකතු වෙන විට පෙම් මාලා නෙලා ගුතා ආන කෙනාට සුවඳ පිරුණු සිනමා මොහොතක් විවෘත වෙනවා. සංසුම් මුර්දු සහ අතීතයේ රසයෙන් පිරුණු ගීතයක්. ලංකා රේඩියෝවෙන් ඔබ වෙත පෙම් මාලා නෙලා ගුතා ගීතය මීළඟට. හොයිට හර්න් විය නොක් අයන ලීඩ් ක්ලසීස ෆිල්ම් සයිට් ශ්‍රී ලංකාස් අයින් ස්ටුක් අවස්තෙම් යා නොන්සෙන් හුන්ඩ පුම් පුම් පුම් සික් Voller Gefühle und Eleganz, Pem Mala Nela Gota, gesungen vom Dharmadas Walpole und Lata Walpole. Musikalisch wirkt wie eine zarte Filmszene, die sich langsam eröffnet. Dharmadas Stimme bringt Tiefe und Ruhe, während Lata Walpole eine weiße, leuchtende Farbe hinzufügt. Gemeinsam schaffen sie eine Atmosphäre, die an die warmen Gefühlen gefühlvollen Momente alles Filmwelt ändert. Ein Lied, die der Magie der 50er Jahre wieder lebendig macht und eine ruhige, gefühlvolle Eleganz singt jetzt bei Sie, bei Lanka Radio, Pemmala Nela.

0: lankaradio.lk.
1: මෙතෙක් අපි සවන් දුන්නේ මාතලන් චිත්‍රපටයේ තිබුණු ගීත වලට අපි මීළඟට සූදානම් කර තිබෙනවා සැඩසුලන් චිත්‍රපටයේ එන ගීත රසක් ඔබ වෙනුවෙන් ගෙනෙන්න. මාතලන් චිත්‍රපටයට සංගීතය සපයන්නේ නැත්නම් සංගීතය සැපයුවේ ආර් මුත්තුසාමි. ඉතාමත් ජනප්‍රිය සංගීතඥයෙක් ලෙස ඔහු ශ්‍රී ලංකාවේ කාලයක් ගීත වලට සංගීතය සපයා තිබෙනවා. ඉතාමත් දක්ෂ ඉන්දියානු ආභාසිතයක් තිබෙන මුත්තුසාමිගේ සංගීතය ඒ ගීතවලට ඇතුළත් වුණා. අපි දැන් සවන් දෙමු තවත් ලස්සන ගීත රසක් සැඩසුලන් චිත්‍රපටයේ. අද අපි ඔබට අරගෙන ඉන්නේ සිංහල සිනමා ඉතිහාසයේ මනෝහර සුවඳක්. සැඩසුලන් කියන චිත්‍රපටයේ ගීතවලට තියෙන මෘදු ලාවන්‍ය, එම් රාජාගේ සුවඳ පිරුණු හඬත්, ජමුනා රාණිගේ මෘදු ගායනයත් එකතු වෙන විට අතිශය විශේෂ අත්දැකීමක් ඇති වෙනවා. මේ ගීත ඇසු විට හිතට එන්නේ සෙමින් ගලා යන සුළඟක්, නියඳ සංසුන් සිනමා ලෝකයක්, වර්ණ පිරුණු මොහොතක්, එම් රාජාගේ හඬට තියෙන පිරිසිදු සුවඳ, ජමුනා රාණිගේ මෘදු ගායනයට එකතු වෙන විට ජීවනමේ ගමන වගේ ගීතයන් හදවතට සෙමින් ළඟා වෙනවා. 50-60 දශකයේ සිනමා ලෝකයේ සුවඳ, සරල සෙනෙහස සහ පරණ කාලයේ සංගීත රසේ මේ ගීතවලින් සෙමින් විවෘත වෙනවා. අද ඔබට අසන්නට ලැබෙන්නේ සිනමා ලෝකයේ සුවඳ පිරුණු මේ මනහර ගීත. ලංකා රේඩියෝ වෙතින් සැඩසුලන් චිත්‍රපටයේ සුවඳ. Next up, film lead from the film සැඩසුලන්. Trägt eine besondere Eleganz mit Stimmen von A.M. Raj und Jamuna Rani, die eine warme, gefühlvolle Atmosphäre schaffen. Raja's Stimme wirkt klarer und sanfter, während Jamuna Rani eine weiße, leuchtende Farbe hinzufügt. Gemeinsam entsteht eine Stimmung, die in ruhigen, emotionalen Momenten aller Seiten der alten Filmzeit erinnert, fast wie eine Szene, die sich langsam unter warmem Licht erhoben. Die Musik aus dem Jeevaname Gamana und anderen Liedern des Films bringt die Magie der 50er Jahre zurück. Ruhig, gefühlvolle und voller klassischer Schönheit. Jetzt Pussy Sri Lanka 1955 gezeigte Film Sadasulang, ein Moment aus Sadasulang Lied.

මසුදනම් කළ ඔබ වෙනුවෙන් සරසුලන් චිත්‍රපටයේ විස්තර කොටසක් ගෙනෙන්න සරසුලන් චිත්‍රපටයේ තිරගත වුණේ 1955 ජූනි 24 ඉදිරිපත් කළේ සීමා සහිත සිලෝන් ෆිල්ම් තමාගම නිෂ්පාදනය අධ්‍යක්ෂණය තිර රචනය කළේ ටී සෝමසේකර සහාය අධ්‍යක්ෂණය සංස්කරණය ටී ඕ රාව් කැමරා අධ්‍යක්ෂණය කළේ රාජ් ගෝපල් දෙබස් මේ චිත්‍රපටය ලියා තිබෙන්නේ ආනන්ද සමරකෝන් සංගීත අධ්‍යක්ෂණ එස් දර්ශනමූර්ති දකුණු ඉන්දියාවේ ගීත පටිගත කිරීම මායිනී චිත්‍රාගාරයේදී කරලා තිබෙනවා ඒ පව තිබිලා තියෙන්නේ මදුරාසේ ගීත ප්‍රබන්ධය ආනන්ද සමරකෝන් DTF ප්‍රනාන්දු තමා මේ ගීතවලට ප්‍රබන්ධ සලකස් කරලා තියෙන්නේ ගීත ප්‍රමාණය 18ක් ගීත ගායන ශිල්පීන් ලෙස හඳුන්වන්න පුළුවන් පෙම් කැකුල පිපි යමුනා රාණි එම් රාජා ඒ වගේම සදෑවත් උතුම් යමුනා රාණි මොයිදින් බෙක් සංව ජීවන මේ ගමන නැවත වරක් යමුනා රාණි එම් රාජ් කියනෝ හිස්වි ගියේ යමුනා රාණි සොමිබර පෙම්රලි ධර්මදාස වල්පොල කේ රාණි කායිද මේ ජීවිතයේ ධර්මදාස වල්පොල හරිසාරයි මේ කාලේ යමුනා රාණි සහ පිරිස මොයෙන් මුලා වෙලාද මොයිදින් බෙක් සහ සරෝජා ලංකා මාතා ලතා මංගිස්කාර ඇතුළු පිරිස හරිසාරයි මේ කාලේ යමුනා රාණි සමග ගීත ගායන කරනවා ඉදිරියට යමු සාවමා නැවතත් ලතා මංගිස්කාරේ ගීත මොයිදින් බෙක් සමග ගායනය කළා පදමර පොල්තෙල් පියදාස ගුණසේකර ගමන දුර නිසායි ආනන්ද සමරකෝන් සමග කේ රාණි ගායනය කරනවා ඕ එන්න ප්‍රීති වෙන්න කේ රාණිගේ ගීතයක් අමු පිටිසරයකි මේ කේ රාණි ධර්මදාස වල්පොල සුනිල් ප්‍රේමදාස තමයි ඒ ගීතය ගායනය කරන්නේ කළුකඩ කාසි සොයලා කේ රාණි සමග ධර්මදාස වල්පොල ඔයා තමයි මට හරියන්නේ කේ රාණි සුනිල් ප්‍රේමදාස අනේ යන්නේ ප්‍රසංග ගී කොටසක් ජීවන මේ ගමන ළමා කාලේ යමුනා රාණි කේ රාණි මේ චිත්‍රපටයේ රඟපා තිබෙනවා ප්‍රේම් ජයන්ත් ෆ්ලොයිඩා ජයලත් බිම්ලා කුමාරි ටොමි ජයවර්ධන ඩේවිඩ් ධර්මකීර්ති සුනිල් ප්‍රේමදාස රිචඩ් ඇල්බර්ට් ඒ වගේම මොයිදින් බෙක් මේ චිත්‍රපටයේ රඟපානවා හිඟන්නාගේ චරිතය ටී සෝමසේකර එම්පී ෆිල්ම් දාල් දුල්වල පත්මාද සිල් මැල් සුජාතා චන්ද්‍රදාස රොස්ලීන් ප්‍රනාන්දු ලිලියන් එදිරිසිංහ වැනි නළු නිලියන් රසක් මේ චිත්‍රපටයේ රඟපාන අතර හඳුන්වා දෙන නළුවා ලෙස පියදාස ගුණසේකර මතක් කරන්න මේ චිත්‍රපටයේ නැවත ප්‍රදර්ශනය වෙනවා 1977 ඔක්තෝබර් මස 17 වෙනිදා චිත්‍රපට පිටපත් 7ක් සමග සිනමා ශාලා 7ක මුලින්ම සිනමා ශාලා විශේෂක පෙන්වන මේ චිත්‍රපටය අදටත් නරඹන්න පුළුවන් චිත්‍රපටයක් ලෙස සලකන්න පුළුවන් සැඩසුලම් අපි සමන්ද තවත් ගීතයකට මේ සැඩසුලම් චිත්‍රපටයේ තවත් ලස්සන ගීතය කේ රාණි තම මේ ගීතය ගායනය කරන්නේ අමු පිටිසරේකි

මීළඟ ගීතය ශ්‍රී ලංකා සංගීතයේ මූලික සුවඳක් ගමන දුර නිසායි ගායනා කරන්නේ ආනන්ද සමරකෝන් ඔහුගේ හඬට තියෙන ඒ ගැඹුරු සුවඳ සරල ජීවිතේ කතා සෙමින් හදවතට ගෙන යනවා මේ ගීතය ඇසූ විට හිතට එන්නේ දිගු ගමනක් සෙමින් ගලා යන මන්සන්ධිය නියඳ ගම්මානය සහ ජීවිතේ සරල මොහොතක් සමරකෝන්ගේ ගායනයට තියෙන සත්‍යභාවය ගීතයට අතිශය විශේෂ රසයක් දෙනවා ඔබට අසන්නට සරල ජීවිතේ ගමන අරගෙන එන ගමන දුර නිසා ගීතය මීළඟට ඔබට පුළුවන් සවන් දෙන්න Next lead that the ruiga traditional atmosphere Sri Lanka's Einfeng ගමන දුර නිසා ගේ සුංගන් ෆොන් ආනන්ද සමරකෝන් worked we in a still rice juice landschaft alltag und gefühl Samarkoons Stimme trägt eine besondere Tiefe und Wärme, die das Lied wie eine kleine Szene aus dem Leben erscheinen lässt. Die Musik bleibt sachlich, aber voller Bedeutung. Ein Stück, das Ruhe senkt und die Schönheit einfacher Momente zeigt. Jetzt für Sri Lanka Radio, Gamana Dura Nisai.

Sie haben ein Lied gehört, das Sie ein außergewöhnliches Stück aus der Filmgeschichte Sri Lankas. Idiriyata Yamusaoma wird gesungen von der indischen Musiklegende Lata Mangeshkar und zwar auf Sinhala Sprache. So, nächstes Lied, gesungen von K. Rani und Jamuna Rani, einer der besten Lied von diesem Film, 1955 gezeigt worden, Ji Vaname Gamana Sansari heißt der Lied, und heute wird auch dieser Lied im Radio gespielt. Milan Gita Singhala Chitra Sangita Atishe Janapya Kale Jayagat Gita Jaiva Jeevan Me Gamana Gayana Karne K. Rani Samaga Jamuna Rani Dedanage Handa Ekatu Vena Vita Cinema Loke Seming Virta Venua K. Rani Ge Murdu Suvanda Pirnu Handata Jamuna Rani Ge Pirisudu Sansung Gayana Ekatu Vela Mem Gita Atishe Vishesa Rasayak Genenua සෙනෙහස ජීවිතයේ ගමන සහ පරණ සිනමා ලෝකයේ සුවඳ සෙමින් ගලා යන සංගීතයේ සංසුන් රිද්මය හදවත ළඟා වෙන වචන මේ සියල්ල එකතු වෙලා ජීවනමේ ගමන සංසාරේ අදත් ගුවන් විදුලිය වල නිතර අසන්න ලැබෙන අමතක නොවන ගීතයක් බවට පත් කරලා තියෙනවා. ලංකා රේඩියෝ ඔබ වෙනුවෙන් කේ රාණි සමග ජමුනා රාණි ජීවනමේ ගමන සංසාරේ

0: lankaradio.lk.
1: මේ චිත්‍රපටයේ තවත් ගීත පහක් අපිට තිබෙන වාදනය කරන්න. නමුත් ඒ සඳහා අපිට ලැබිලා තිබෙන කාලය අවසන් වෙනවා. ඒ නිසා මා කෙටියෙන් වාදනය කරන්න මොහෙන් මුලා වෙලා ද කියන ගීතේ. මේ ගීතේ ගායනය කරන්නේ මොයිදීන් බෙග්.

මේ ගීත සියල්ලම සමග ඔබට පුළුවන් මේ වැඩසටහනට නැවත සවන් දෙන්න හෙට දහවල් එකේ සිට lankaradio.lk කියන වෙබ් අඩවිය. lankaradio.lk වෙබ් අඩවිය ඔබට පුළුවන් මේ ගීත සියල්ලම සම්පූර්ණ ගීතත් සමග මේ වැඩසටහනට නැවත සවන් දෙන්න. අපි දැන් සවන් දෙමු කේරාණි ගායන මේ ගීතයට. මේ ගීතය ඇතුළත් වුණා සැඩසුලන් චිත්‍රපටයේදී.

නවතත් අපි හමු වන්නේ ලබන සතියේ මේ වේලාවට දහවල් 1ට ලංකා රේඩියෝ වැඩසටහනත් සමග එතෙක් ඔබ සැමට ජය සතුට පිරි සත්‍යාන්තයකට ආශිර්වාද කරන මම රංජන් ධර්මරත්න විසින් වීදදා නෙක්ස්ට් වෝක අප් ඩ්‍රයිසෙන් නුව හිය බයි රේඩියෝ ඩාම්ස්ටඩ් මිට් ලංකා රේඩියෝ සෙන්ඩුන් අම් සම්ස්ටක් වීද ඩ්‍රයිසෙන් නුව බයි ලංකා රේඩියෝ සෙන්ඩුන් Ab 15 Uhr gibt es Polizei Radio Sendung mit meiner Kollegin Elis Priester hier bei Radio Darmstadt. Bis dann wünschen euch allen super tolle sonnige Woche. Ciao, ciao. Mehr Aussagen gibt es, keine Kranne Lata Mangeskar, mehr gibt es, Itamat, mehr Janapriune gibt es, Vina die Haikata, Vada Vedikalak, mehr gibt es, Wadenevino, Namut Apata, Timene Vela, Wanu, mehr gibt es, Wadenekan, Lebene, Kotasak Pamanai, Namut. ඔබට පුළුවන් මේ ගීතයට ඇතුළු අනිත් ගීතවලට සමන් දෙන්න සම්පූර්ණයෙන්ම හෙට දහවල් 1ට ලංකා රේඩියෝ.lk වෙබ් අඩවියෙන් අපි සමන් දෙමු ලතා මංගිස්කාර් ගායන මේ සිංහල ගීතයට